සුරියා සෞදම තෙන්දරස්ස පදවිම්ම සන මංගලම් මංගලා සත්බුද්දෙස්ස බුදෝ ගුරුස්ස ගුරුතාම සොක්‍රා සුඛම් සම්සනී රාහුර බාහු බලම් කරවතු සතතම් කේතුම් කුලාශ්‍යෝ නිත්‍යම් නිත්‍යම් ප්‍රීතිකරා භවන්තු මමතේ සර්වේ නුකූලා ග්‍රහා.